මීහුන් කාෆිරු මීහුන්ගේ එකවරිකන් ලිබිගන්නාතී කලේගෆානු දෙක වඩාගන්නවානුවේ එවරෙන්ගේ නෆ්ස්ත එවරෙන්න ටකා කුරිමති කුල කන්තවගන්න වෑකමාය එයි අල්ලෝ එවරෙන්ගේ මච්ච කෝෆා ලෙවුමේ අදි එවරෙන්නේ අජාබුගේ තෙරේග අබද දෙමිතිබේනේ බයවකම් ගාවුමේ.

දෙං ඒවරෙම්බුණි බස්තවගේ සබබුන් හිතාංග දශම් ෆෙංකෝර්ත හිඟ හිඟා හුන්න ස්වර්ගත ජජායිග්ග ගොත්ගා එවරෙන්නම් අල්له දෙවවි හිතාංගා එවරෙන් අබද දෙමිතිබේ හාලුගේ එයි ඉහසාන් තෙරිංග ජජායේ.

මීහුන්න දෙව්වි තගතීග තෙරෙන් හලාලු රඟලු තකෙති කෑ උලේෂ අධි තියබෑ මීහුන් එකලාංගෙන් ඊමා වෙගෙන් තිබේ අල්ලෝහ තියබෑ මීහුන් තක්වාවිර්වාශේ.

0: 고스카메 고레벤냐 누쿠라셰 보나 에롱 이주테마 이주테마 이 칸타켄 논도 후딩 예케 아네케 갸가라 탈라폴라 찌타 칼라코 헤카나 네엔가니 칸타타 쿠라네 후딩나 쿠레벤 에헤 마이칸감 라가노 쿠레벳테 바지 후딩 카레 마도 쿠란넨 오티 아이라기 게게야 후딩 고야긴 디아라 쿠로 미 이주테마 이돌라 효카바 쿠랑웨 바람 무힘 모카메 응게 ගොස් එක්කල හිමාගේ මිහුන්න තා එච්චි එකුදින්නක් දක්කාලා දී බුනලා දී එමිහුන්න මිහුන්ගේ අතුන් එච්චි කාලා බෝලා දැන් මිරජරුක වරද්දානේ රෙස්ටෝරන්ට් එකක අපි හිරුක මිහු ෂා බොන් එදා අරුක වෙස්සේ වජහේ හැම කුදින් වෙස් කොලාගෙන්ද ආයිලා තකුම්ම එමිහුන් දානි ඊයේ වෙස්සම අලුගන්න හොම අලුගන්න අලුගන්න ෆිරිමියා ෂා බොන් තිබ්බා කෑරියගේ බයි හැම හිතා පිජ්ජා යා කෝකා ඉති ගෙඩසින් යතක වරන් සංගල සෑබෝලි එක්කල දෙම ෆිරින්න එමිහුන්ගේ දෙකු දෙන්න කොලේ දෙක හාසයි අපේන වකුත් දෙන්නනේ ගොඩි ගොඩි කුජස් සම ගේනාසි තමයි තන වද්දාලා ඉත බෑන්න එකහල කංගම් කුරිම ආයලා තරි ගොන්න අජිති මයි ගුළුම් වෙස් රංගාල වෙගෙන් දානි දැන් සුකූලු තරේග මි සුකූලු ගමි කුරා මසක්ක නෝනි රස තරේග මි කුරා මසක්ක ඇත්ත ඉවේ සභාව වෙස් කොම්මේ ස්වර කම් යාර සලා ගහ ගයි බකුරේ ඉංගෙ એ કુરા કંતત્તકા વેસ કુદિન એ બજે હે બાવેરકુ ઓડે તિમે હુંદાર વસ કુડા કુદિન અલંગણ મેદ સાફ કરન દેરો મી એગી કુડા અંગિન કુજ્જે હમ દે તિને ગોળે વાર કુજ્જે ગો એ કુજ્જે હાદર અંગળે મસક કટુ ગહરા કે આતરી વેલા દે બરા અંગળે એમ મેં કિયા ને આ મીને દે હે ને મી ચેંગે ને વસ એમ મે કુન દે હે કુજ્જે એમ મે કુરિન દે હે ને કોકુ વેસ તે ફુલી વેસ તે રે દળ વેસ તે હે એહેં ગો વાર એકલા કુજ્જે વાર હિવ વાર દે બે કુજ્જે વાર મી હુંદા ગોળી ગે તા એમ એકહલા કંતક સે બજે હે કુદિન બાવેર કુરા દેન ಹೆಂಗಕ್ಕಮಕಿ ಕುದಿಂಗೆ ಮೀ ಕಿಯಮ್ಮ ಕಂತತ್ತ ಕುರಾಯಿರ ವಸ್ ಕುಲಾಂಗ ತಿವೆ ಕುದಿನ್ನ ಕುದಮಿದ ಟೀಚರು ನ ಕುರೆವೇಣೆ ಸಮೆದ್ದು ಎ ಕುಜ್ಜೆ ಅಣೆ ಕುಜ್ಜಕ ವಾಹ ಬೊಡ ಗುಳುಗಿ ಗುಳಿಗೆ ತಿರಾವಳತ ಹೆದುಮ ಪರಿತ ಕುರುಮ ಮಿಕಂಕ ಟ್ಯೂಷನ್ ದಾಯರುಗ ವಸ್ ಎ ಕುಜ್ಜೆ ಅಣೆ ಕಬ ಬೈ ಕುದಿನ್ ದಾಣೆ ಹಮ ಹೆಂ ತಿಂಗ ತರ ಕುದಿನ್ ಗುರುಪ ಹದಾಲ ಎ ಎಕ್ಕಲ ಇಜುತಿಮಾಯಿ ಗುಳು ವಾಹ ಬೊಡ ಮೀ ಹುಂತೆರ ನೆರಿಗೆನ್ ತಾರಿನ್ ಗೆಂಗುಳೆಂವಿ ಏರುಂ ಎ ಕುದಿನ್ನ ಇಜುತಿಮಾಯಿ ಗೊತು ಉಳೆಂಬ ಗೊತ ಕುರಂ ವಕಾಂತ ಇಂಗೇನ ದೆಮ್ ಕಸರತ್ ಕುರುಂ ಮೆಸ್ ವಕಿ ಉಮರ ಕದ್ಯಾಮ ಅದಿ ಕುಳಿವಾರುಗೆ ಇತ್ರು ನೆನ್ ಕುಳಿವಾರುಗಳ ಕುಜ್ಜೆ ಕಸರತ್ ಕುರಾನ ಮಿಹಾರಿ ಸಲಗಲ್ ಮೆಂದ ಹೋಗಿ ಕುದಿಂ ಯೋತಿ ಮುಬಾರಾತ ದೊಡ್ಡ ವಗ್ಗೋಸ್ ತಮ ಐಕ್ಯ ತೋಡತ ಲಂಕಾ ಮೆಸೆ ಬೌಳೆ ಕಣ್ಣೆಗೆ ಮುಬಾರಾತ ಬ್ಯಾವೆರಿ ವೇಗಿ
1: ಎಕಡಮಿ
0: ಕುದಿಂ ಪರ ಕುಡ ಕುದಿಂ ಮೆಸೆ ಬತ್ತಿ ಈ ಅದಿ ಹಮ ಕುಳೆ ಹುರಿಹಾ ಮೆಚಕುಂ ಹೆ ಮೊಳವಮು ಎವ್ವರವಮು ಎದಾನಿ ಬೇಗ ಕುಣನ ಮೆಚು ಈ ಹವಿರ್ ಕುಣನ ಮೆಚು ಮೆಸ್ ಮೊಳವಿ ಏಮ ಏ ಕುಳಿವಾರತ ಕುಳಿ ಮಿ ಎಮ್ಮೆ ಇಜುತಿಮಾ ಇವತ್ತು ಕುದಿನ್ನ ಮೀ ಎಬ್ಬಾವಂತಕ ದುಳಹ್ಯೋಕ ನಿಮೇನೆ ಸಮಕಿ ಹೇ ಸಿಕುಂಡಿಯ ಅಣ್ಣ ದುಳಹ್ಯೋಕ ಅಂದೋ ಇಜುತಿಮಾ ದುಳಹ್ಯೋಕ ಮಕಿ ತೆಂ ಹಸಿಗಂಡ ಅಣ್ಣ ಕಸರತ್ತಕ್ಕೆ ಸಬಬು ಅಣ್ಣ ದುಳಹ್ಯೋಕ ತೆಂ ಆಯಿಲಾ ತೆರೆಗ ಮಿ ಮ್ಯಾಮ್ ಬಾ ಫ್ಯಾಮ್ ಬಿಸ್ ದರಿನ್ನ ವಾಹ ಎಕೀಗ ವಾಹ ರೀತಿಕ ವಾಹಕ ದಕ್ಕೆ
1: ದಿಯಾನ ಫೋನ್ ಕಂಡಿ ಜಾಲ್ಮನ್ ಕಣ್ಣ ಐತಿ ವಿಗೋತೆ ಹಮಗ ಅಂತಂಗ ಫೋನ್ ಮಸದೇ ಹೇಳಿ ದಿಯಾನ ದೇ ಕಮಲ ಮನ ಗುಳಾದ ಕುರೆ ದಾಹ ಬಗುತೆನ ಹೆಂಗೆ
2: ತೋ ದೇ ಸಮಾಗಡ ಗೊತೆ ಗವರ ಮುಹಿಂ ವಾಹಕ್ತ ಕೆ ಫಾಹಕ್ ಕೊಳೆ ಬಿದೆ ತೋ
1: ದೇ ಗವರ ಮುಹಿಂ ವಾಹತ ಕಮಲ ಮನ ಫಾಹಕ್ ಕೊಳೆ ಬನ ಏ ಗುಳುಂ ಬದಹಿ ಕುರುಮ ಗವಾಹಕ ಹೊರಿ ಹಬೆ ಬನ ದೇ ಬಿದಾಳ್ ಹೆಂಗೆ ತೋ ದೇ ಮುಹಮ್ಮದ ಕುರುಮ ಕುದಿನ ಫುರ್ಸತ್ ದಿನಮ
2: ಕುದಿನ ಗುವಾನ್ ತಂತನ ದಿಯೋ ಕುದಿನ
1: ಗುವಾಗೆನ್ ತಂತನ ದಿಯೋಮ ಕುದಿನ ಕಂತ ತಕ ಬ್ಯಾವರಿ ಕುರುಮ ಮೀ ತಿಮಾಯ ಗೊತು ದಾನ್ ಫಿಯೋಳ್ ತೆ ಗೊತು ಫಾಹಕ್ ಕೊರ ಬನ ದೇ ತೋ
2: ಆ ದೆನ್ ಅಲ್ಗೊ ಮೆನ್ ಹತೆ ಗ ಖಬರ ಫಹು ಅನಕಸ್ ಏಹುಂ ತೆರಿ ಕ ವಾಹಕ ದಕ್ಕಾ ದಾನಿಗೆ ತೋ ಮೆದಲ್ ಗೊ ಮೆನ್ ಗ ಮೌದು ಕಿ ಬೊಡೆತ ವಮ ಗನ್ನ ಕುದಿನ ಗ ಇಜ್ತಿಮಾಯ ದುಲಹೆ ಕ ನಕ್ಕಾ ತೆರಿ ಕುರುಮ ಎಳಿ ದಾನ್ ಫಿಯೋಳ್ ತೆ ಕೊ ಬಾ ಹೆಂ ತಿಬೆ ಪ್ಲುಂಗೆ ಖಿಯಾಲ್ ತಾ ಹಿಸ್ಸಾ ಕುರುಮ ಪಿ ಎಸ್ ಎಂ ಐ ನನ್ ನೋಟ್ ಕೊ ಲೆಬೇನೆ ಫೋನುಂ ಗುಳು ವಾಣಿ ತಿನೆ ತಿರೆ ಹತರೆ ಸುಮಿನ್ ಹೈ ಸುಮಿನ್ ಹೈ ನಂಬರ್ ಮೇದ ಹತೆ ಖಬರ ಆಯ್ಕೆ ಬದ್ದ ಕುರಾನ್ ನಜತ್ ರಶೀದ್ ಹೇ ಮಹತೆ ಖಬರ ಫೋ ಅಲ್ಗುಮೆ ಗಣಕ್ಕೆ ಕಾಯ್ಸೆಂಬರಿ ಅಣ್ಣ ಇಂತಜಾರ್ ಕೊಲ್ಲವಾ.

0: ර කොඩවකුත් කළ දෙම ඇති යාර ඇති හෙජ්ජහනි ෑගටක හම එක එක්්ජම කුරින්
1: ලස්නකෝ ආවා
0: මහිබදු පෙෆලු ගත්ත මහිපතු බෙෆල් මර්ෂාවකරවානික මහිබදුවක බේනු කර සික්කේ දත්ව හැවිම අලුම මේදකර එන ශාහරගෙන බෙෆලු හුශාල බනකම අධිකොමක සල්ගොමන්ගේ ප්‍රග්‍රම්ග දෙ තිය හස බ දහක මවලු මි පැ කියන සනක සරම කොඩේර කොළ තරම බද කොල්ලන්න.

මීහුන් කාෆිරු මීහුන්ගේ එකවරිකන් ලිබිගන්නාතී කලේගෆානු දෙක වඩාගන්නවානුවේ එවරෙන්ගේ නෆ්ස්ත එවරෙන්න ටකා හුරිමති කුල කන්තවගන්න වෑකමාය එයි අල්ලෝ එවරෙන්ගේ මච්ච කෝෆා ලෙවුමේ අදි එවරෙන්නේ අජාබගේ තෙරේග අබද දෙමිතිබේනේ බයෝකම් ගාවුමේ.

ඉමාම් මීහුන්න මීස්තකුන් කුර අදාවෑ තෙරකං එම්ම බොඩු බයකි. යහූදී නායි අධි ශරීකු කුල මීහුන්කම්ගා හම කශවරුන් කලේගෆානු දෙක වඩාගන්නවානුවේ. අධි ඊමාවි මීහුන්න මීසකුංකොර රහ්මත්තරිකම්ග ගොතුන් එම්ම ගෑබ් බයකි. තිමම් මෙන්නේ නසෝරායින්නේ බුණි මීහුන්කම්ගා හම කශවරුන් කලේගෆාන් දෙක වඩාගන්නවානුවේ. එයි හම කශවරුන් එවරෙන්ග තෙරෙම් ෆාදිරී නායි අලුවරි රාහිබුම් වාකමට්ටකේ. අදි හම කශවරුන් එවරෙන්නේ බොඩාවෙ නුගන්න බයහුකම්ගා විස්වාකමට්ටකේ.

أصدقانولا تبامهم كرا هواتك الله تبامهن عقوبات ندبانت إبهي آدغا واهك دكا أوليرو هوا كرمك قصد نتي هوا غتغا بنوي به بينم كرمكي كوشنونه එහෙනෙකම පස්තු කොග්ගෙන් කුරා හුවාතකාමෙදු එකලාංග තියබෑමිහුන ජජා දෙව්වානති ෆහෙ හුවාගේ කෆ්ෆාරායකි තියබෑමිහුන්ගේ අඹිදරින්න කාන්දී උලේ මෙදුමිනු දිහ මිස්කීනුන්න කාන්දිනුමෙ නුවත එවරෙන්නන් අන්නවුණු දිනුමෙ නුවත අලකු මිනුවන් කුරුමෙ ෆහෙ එයින් කමෙ කුරන් නුලිබුණු මීහා තින්දුවහ රෝදයෙන් හුරුමෙ ඒ තියබෑමිහුන් හුවා කොෆි හිඳෙක්ග එබහි හුවාකුන් එ හුවයා ෆිලාෆ් වෙජ්ජ හිඳෙක්ග තියබෑමිහුන්ගේ හුවාගේ කෆ්ෆාරාය අදි තියබෑමිහුන්ගේ හුවාතක රක්කාතිරවාශි තියබෑමිහුන් ශුකුර කුර්මට්ටක අල්ලා එකලාංග ආයත තියබෑමිහුන්න එෆදයින් බයාංකු දෙවතේ.

0: මාකට්ක මේ ඩීල් කරම් මිජන මේක එක්ගොස් මීති මිවාක සියාසිනු කරව වර බොඩන් එද වදී ඉතිමාසිස් කරන් එතු
1: මේ වර වර දෙර වාහකෙන් අස්තු නූස් වෙරින් කංකන් සියාසිනු කර වර දන්නවන් ජහුමකි නූස් වෙරින් නකිය එක්සත් කො සියාසි බෑක අප ගන්න වන් එහෙනම්ස් මිහෙන් තකුරාරු ක අබදස් මිවාක ද කිවෙත් යලු නිතන් එරි මිහම සීදා මිය මෙද ජවාබ දෙන් එබජේ අරුවන් මේ මිසාෆ් සීදා බං හාස්සක දිවිරාජ්‍යයේ ගොන්න බොඩති මස්සතක දිවිරාජ්‍ය ගින රයිතුන්නා ගොලේ බොඩති හස්සාසි මස්සත හොග මිබවතුගේ දොගු වාහකත දක්කැනුවානේ මියවර ජිම්මාදාර වංචේන අරුවන් මේ එම්මෙස් නියතු එහෙම අරුණ වර වරන් අදවර්කමක් ඇතෙන් හුරිහා නෝස් වෙරින්නබ් වෙස් අරුවන් මේ මිදන්නවා ඇච්ච සාෆුණුවාකම වෙජ්ජහම තකුරාරු කොන් අහාදීම අරුණ මේ සාෆ් කොත් දෙනු ඒ තිබෙවුන හීෆුල් වඩන්නවා ගොත ලිව්වුම කී මේ වර ජිම්මාදාරකම් කුඩකම හාස් කොම මේ බවතු කංකමු නියතු අදිසෙපාරම වර බොඩ ශුක්‍රදා කරන් හුරිහා බේෆුණු අරුණ මගේ මේ වාහකතන් එසෙවිති আদি දිවිරාජ්‍යගේ මිය බොඩු මස්සලෙන් හල්ලෙ ගෙනව මට්ටක අදිවිරාජ්‍යගේ වීෆාරි වෙරින්නා මනි එක්ස්චේන්ජ් කරව වෆරයත කුන්න සර්කාරාකු ගතිහම දෙව්වා එබ්බාර දුමාක আদি දාජ්‍ය ගාණුත ක ගවත ක එක්ගොත ති කරව බොර මසකත ගාණු මවර ෆෆෂන් ශුකුර සදා කරන් ඉතර නිවුස් වෙරින් වර කුරු වගුත් කොල දෙව්වා හවුල් මෙන් දන්නවයි දන්නවා දෙමස් වඩයන් දෙවි තිහම තිබෙෆුන්න සර ඉක්ලාස් තිර කමාශ කු දන්නව නිවුස් වෙරින් බද්දවන්නේ මා දන්න වර බොර ශුක්‍රියා
2: deme algoma megena sin resulti muria ko film be khasnes conference bagutu gadi mihar ek gadi fan sas am minute 7 sekund tebe fan som te gendon tebe raje gado algoma den eme ha de jahar gana sin tebe bon khabar
3: munifoi filwadi malumat ke khazana musalikode emme itbar kurve baveria
4: de hirajege adu
3: එංහස් 41 49 kHz medium wave 89 MHz FM band
5: ಹಿಮಬಿಹಿ ಜೆಹಿಫಾವಾ ಮೀಹಕು ಕೆಸ್ಸಾ ಕೆಂಬಿಹೇಳುಮು ವ್ಯಾಗತೆರೆಯ ವೈರಸ್ ಫೆತುರೆಗೆಂ ದಿಯುಮು ಹಿಮಬಿಹಿ ಫೆತುರೆ ಬಂದು ತನೆಗ್ಗಾಣಮ ದೆಗಡಿರೆಂ ಹಾಯಿರುವಂದೆಂ ವ್ಯಾಗತೆರೆಗ ವೈರಸ್ ಹೊರೆ
6: ವೈರಸ್ಗೆ ಅಸರ್ ಹುರಿ ತನೆಗ್ಗ ಅಲ್ಲುಮಫಹು ಲೊಲಾ ನೇಫತಾ ಅಂಗಾಗ ಅಲ್ಲುಮು ಹಿಮಬಿಹಿ ಫೆತುರೆ
7: ಬಯ್ಯ ದೆಕೊಳ ದಿಫಾ ಇಬಾರು ನಿಮ್ಮೀಹುಂ ಅದಿ ಮೀಸಲ್ಸ್ ವ್ಯಾಕ್ಸಿನ್ಗೆ ದೆ ಡೋಸ್ ಫುರಿಹಮು ಕೊಫಾ ನುವಾ ಫರತಕ ಬಲಿ ಜಹಮುಗೆ ಫುರ್ಸತ್ ಬಡು ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಿಹಿ ಫರುವ ಹೋದವಾ

0: මේ දිවහිරාජ්‍යය ගඩු තිංගඩි හතරමිනට කුමි ගෙනසනේ මියදක අසරු නමාද වගුත්ක බංගයා බංගිතුවා
1: අල්ලාහු අක්බර් අල්ලාහ්

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු ගඩින් ඉන්දර්ෆෝ තිංගඩ 30 මිනිට් අසෝමතේ ගෙන් දොනි දිවෙහි රාජ්‍යයේ අඩු

0: iOS අදි Android ෆෝන් තකුන් ඩවුන්ලෝඩ් කරවේන.
1: PSM
0: අවහ ෆෝන ඩවුන්ලෝඩ් කරවවා.
2: කොම්මෙ උමුරක.
3: කොම්මෙ ෆන්තියක.
2: කොම්මෙ ගින්තියක. දිවෙහි රාජ්‍යයේගේ අඩු. එංහා 441 kHz medium wave.
3: අඩ්ඩිහනුවේ megahertz FM band.

0: හා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව්
1: අඩ්ඩිහනුවේ මෙගහට්ස් FM බෑන්ඩ්.
2: ගඩින් රේගඩ හතෙච්චහි මේ දිවෙහි රාජ්‍යයක අඩු

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමරා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාට ඒ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නට
1: සාලිහන්ගේ පකීචා.

0: ගඩින් ෆතිව් හතරු ගඩි 30 මිනිට් මීදි විරාජ්ජය ගඩු.
1: හිදායතුගේ මගුදායි.